ඇයිද මගේ සුදා මටයි ආදරේ අන්න දෙව්ලියෝ අපේ පෙම්බලා ගීත ගයන්නෝ කොකිලයන්ගේ